ලුංජතු මුංජතු මෝන ජතා තර අංක කව් මරණා තාසේ සේවියලේ රාමනා රස්නා රාම නාම හිත ජාතේ කහා කරේ ජමනා රහව ආගම නිර්ගම ජෝතික ජානේ බෝ බෝ ව්‍යාකරණා පංත මන්ත්‍ර සබ ඖෂධ ජානේ අංක කව් මරණා රාජ පෝග අර්ථ ශත්‍ර සිංහාසන බෝ සුන්දර රමනා පාන කපූර් සෝබාසක චන්දන අන්ත තව මරණා වේද පුරාණ සිමරත සබ ખોජේ කහූ ના ઉબરના કહો કબીર ઇયો રામે જમપો મેટ જન્મ મરના આશા ફીલ રબાબી બલદ પખાવજે કૌવા તાલ બજાવે પહેર ચોલના ગધા નાચે પૈસા ભગત કરાવે રાજા રામ તક